වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.

0: suur, suur õnnega hand.
1: Me
0: tõpp rindu
1: vädima.
0: Me
1: palam,
0: ma

ඉරල්ල වෙරළෙ හටි හටි මේ මොකද හාරු වෙන්නේ ඉරල්ල වෙරළෙ හටි හටි මේ මොකද හාරු වෙන්නේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑ

ஆறுதென்னே.

0: රැගෙට හද දෙප අපි දුකට පේකට විඳිමු එතන තමයි අමර දෙප ගින්දර පිටතන් එප පිට ගින්දර රැගෙට හද දෙප අපි දුකට පේකට විඳිමු එතන තමයි අමර දෙප
1: හකුරුතු තපේ ඇති හැමලි නිර්ම වතුර ඇති මූදයි වෙල්ලයි වාගේ විඳිමු එකතු වී
0: දියරල්ල වෙරළ හැපි හැපි මේ ඔබ දහාදු දෙන්නේ දියරල්ල වෙරළ හැපි හැපි මේ ඔබ දහාදු දෙන්නේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනේ
1: සිල්ලලංග

හිත නිවෙන්නේම හවසට. මහන්සිය දැනෙන්නේ හවසට. එහෙම හවසක් නිදහසේ විඳින්න. ගෙදර යන ගමන් නිදහසේ හන්න. සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට.

මා නිකම්ම ගල් ගැහුණා. දැරවීමට රැව්වනු මුත් එක්ක යන්න හිතුණා. මට වඩා ගන්න හිතුණා. මට මඟුබින රූපේ මට බැන්න මම රැව්වා. මාගේ තරමට උත හොඳ